Sie hören Radio Darmstadt auf 103,4 MHz, wenn Sie uns über Antennen empfangen, oder weltweit können Sie auch uns empfangen. Radiodarmstadt.de gibt es auch keine Livestream. Ich grüße Sie in Singhalesisch, ich sprach aus Sri Lanka. Aibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Vor 17 Jahren, am 26. Juni, der Super King of Pop gestorben. 2009, Juni 25. Der ist von uns weggegangen. Vor 17 Jahren. Aber seine Lieder, seine Stage Performance ist immer noch bei uns geblieben. So, heute 2 Stunden lange Michael Jackson, super tolle Lieder. Wir spielen weiterhin Michael Jackson Lieder. Super Dawasakata Asir Samagi Adat Me Gunate Konne Lanka Radio Singhala Vadasatana Obata Pulwang Apata Samandena FM 103.4 MHz Naththam Lokura Asinna Obata Pulwang Apata Samaga Ekwanna lankaradio.lk web adawin saha radiodarmstadt.de web adawin Jaya Satuta Vasanawa Samaga Nawata Tawat Lassana Dinakata Asiripata Me Adat Me Gunate Konne Lanka Radio Vadasatana Guwangata Karanne Germany Darmstadt Nagare Sita ඔබට අමතන මම රංජන් ධර්මරත්න මයිකල් ජැක්සන් 17 සංවත්සරයේ මරණේ ජූනි 26 වෙනිදාදී තිබුණා ලෝක සංගීත ඉතිහාසයේ අමරණීය නාමයක් වූ මයිකල් ජැක්සන් අදත් ලෝපුරා මිලියන ගණනක මනස තුල ජීවමානයි Next is why Stunden gibt es tolle Musik aus Michael Jackson album අපි ඉදිරිපැය දෙක එවෙන් කරා Michael Jackson වෙනුවෙන්ම ඒ නිසා ඔබට පුළුවන් ඉදිරිපැය දෙක තුල Michael Jackson ගේ රසබර ගීත වලට සවන් දෙන්න. සිකරන අවුකුන් සංරූප 06 science 5 5 7000 ඔබට පුළුවන් අපට අමතන්න 06 15 1 87 3 ඒ තමයි අපේ hotline එක. Außerdem, Sie können auch uns schreiben, info@lankaradio.lk, info@lankaradio.lk, unsere E-Mail-Adresse. Obata pulwang apata liyanna ape E-Mail-Lipinata, info@lankaradio.lk. Außerdem, wir haben unsere Facebook-Seite, facebook.com/lankaradio, facebook.com/lankaradio. අපි Facebook ලිපිනය facebook.com/lankaradio ඔබට පුළුවන් අපත් සමග ඉදිරි පැය දෙක එක්වන්න chat කරන්න ඉන්පසුවත් ඔබට පුළුවන් message කරන්න ලෝකෙම සොම්නසට පත් කළ රජා King of Pop කිව්වොත් හරියටම හරි ඔහු මීට වසර 17කට පෙර අපෙන් වෙන්ව ගියා ඉතින් අද අපි ඔහු වෙනුවෙන් පැය දෙකක් වෙන් කරන ඔහුගේ ජනප්‍රිය ගීත වලට ඔහුගේ ත්‍රිල ඇල්බමේ අදත් ලෝකේ වාර්තා බිඳදමන විකුණුම් සංඛ්‍යාවක් සමග ඉන්නවා බිලි ජීන් බීට් ඉට් ස්මූත් ක්‍රිමිනල් බ්ලැක් ඕ වයිට් හීල් ද වර්ල්ඩ් වැනි ගීත ලෝපුරා පරම්පරා ගණනාවක් අතර ජනප්‍රිය ඔහුගේ නර්තන රටාවන් විශේෂයෙන් මූන් වෝක් සංගීත ලෝකේ නව යුගයක් ආරම්භ කළා සංගීතයට පමණක් නොව මනුස්සත්වයට දායක වූ හදවත මයිකල් ජැක්සන්ගේ ජීවිතයේ විශේෂ කොටසක් වූයේ මානවතා සේවාවයි. මයිකල් ජැක්සන් දරුවන් සඳහා ඔහු කළ දායකත්වය ලෝපුරා රෝහල් පාසල් සහ දුප්පත් ප්‍රදේශ සඳහා කළ පරිත්‍යාග හීල් ඔෆ් ද වර්ල්ඩ් ෆවුන්ඩේෂන් මගින් ලොවට සෙනෙහස සාමය සහ එකමුතුව ලගෙන ඔහු පණ්ඩුවක් ලබා දුන්නා. ඔහුගේ සංගීතය අදත් ජීවමානයි. අපි සමන්දුමු මයිකල් ජැක්සන්ගේ මේ ගීතයට. මුල්ම ගීතය මයිකල් ජැක්සන්ගේ මේ වර්ජිතානේ

මීළඟ ගීතය මයිකල් ජැක්සන්ගේ තවත් ජනප්‍රියම ගීතයක් තමයි අපි දැන් වාදනය කරන්න සූදානම් කර තිබෙන්නේ. මේ ගීතය I want back you. The Jackson 5 තමයි මේ ගීතය කියන්නේ. ඔයාලගේ මූඩ් එක සවුන්ඩ් කීප් එකකින් අප්ලිෆ්ට් කරන සුපර් ප්‍රෙස් මොටෝ ක්ලාසික් එකක්. මයිකල් ජැක්සන් කුඩා කාලයේම ලෝකයේම ආදරය කළ ජැක්සන් 5 ගේ ෆස්ට් බිග් බ්‍රේකින් ත්‍රූ එක හිට් එක තමයි මේ කියන්නේ. ස්වීට් වෝකල්ස් අපි හැමෝම සිංක් ලෝන් කරන කෝසස් එක හදවතට සතුටගෙන ලිගෙන්ඩරි ට්‍රැක් එකක්. ඔයාලගේ මේ මොහොතට ලිටිල් ජෝ එකක් ලිටිල් ඩාන්ස් වයිබ් එකක් දාන්න අපි සූදානම් කරා. මේ ගීතය දැන් සවන් දෙමු. I want back you.